0: මේ ප්‍රෝග්‍රම් ගමිගෙනස්තෙනි නොවල්ටි ප්‍රින්ටර්ස් ඇන් පබ්ලිෂර්ස් ප්‍රයිවට් ලිමිටඩ් උන් ශායි කොෆවා හුසෙන් අබ්දුල් රහ්මාන් හුසෙන් ඛතීබ් තකුර් ෆන් තර්ජමා කුරෙවි ෆාෆත ෆුස්සවා කන්තත අදි හේ ආමල්තක ලිබෙනි විසවබ් මි ෆොතු ගවාදී උත හුෂාලා දේනි හසන් හලින්
1: බිල්ත දක්කම් ෆසේ යගොතේ මියොති ෆයිපේ ඇප් බිල්තක නාර ජුම්ලා අදදු ෆයිපේ ඇප ට්‍රාන්ස්ෆර් කොල්ලා දෙංගම හුරිහා බිල්තක ෆෑස දක්කා නිම්මලම් වි ફોન ફેંગ ગેસ અધિ મીડિયા નેટ બિલકસ દેખકેને રીલોડ રાસ્ટસ નુની ડેટા પેક્વસ નેગેનેંગે મી હમ ડિજિટલ વોલેટ દેને મસ દેબાવાયરુ બિલનુ દેખકીગેં લારિય વીનુવે નેંગીગેં ઉલેક નુજેને હુરિયા ડિજિટલ પેમેન્ટક ફહીપે માફહી

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆෝ පිළවෙද්දී නමුග අබදුවස්
1: hang off the back of your horse and can you go a little faster?

0: මෙහර ගඩින් අගඩි 47 මිනිත් මේ නුවදි හේකේ මෙගා හර්ට්ස් දිවිහි FM දිවිහි FM මෙගඩේග අල්ගොන් මෙන් කුරිය මෙගෙන්දා රාජ්‍ය හඳුනා ෂෝග බෑවිරි වෙලුම නුවෙජ්ජෙ හොමා හැම මෙසේජ් කොල්ලවේනේ PSM එයා මෙදරකු මිජෙනි මෙසේජ් කොල්ල මවුලුමත් ෆුරි හැම කොල්ල දී ෆදි මෙගඩේග අඩුවහලම් බේනුවා ලවේගේ එනන් ලියලා මෙසේජ් කොල්ලීම එ බෑවිරිනා ගුලාලේ අල්ගොන් මෙන් ෂෝ කුරිය ගෙන්දානි දෙන් මියදු ෆෙෂිගෙන් දියර කුඩ කුඩකෝ විස්සාර වෙලි එකම් ෆහොන් එ බෑ ගොස්සි දෝ ಶಹು
1: ಅವರ ಫಿನಿಕೊಂ ಉಳುನೆ ಸಾಕಲ್ ಗಾರವ ಸೀವಿ ಹಮ ದೆಮ್ಮೆ ದೆಮ್ಮೆ ಒಸ್ಸಾದ ಫೈನ ಅವರ ಫಿನಿಕೊಂ ಹಮ ಗಾಮ ಉಳುನೆ ಗೆ ಮಾ ಹೌಲ್ ಹೆಮೆಮ ಮಿ ಗಬೋ ಕುರವೆನಿ ಅದಿ ಮಿ ಕುರಿಯೊಂ ಎತ್ತಾಂಗ ವೆಹೇನೆ ಕಮ ದೆಮ್ಮೆ
0: ಅರ ಹೂನೆ ದೋ ಅನಿಕಾಸ್
1: ಮೌಸಮ ಗೆ ಮಿ ಎಮ್ ಫೋಗ ಅಪ್ಡೇಟ್ಸ್ ಬಲಾಲಾರ ಸಮ ಗಾಮ ಸದಿ ಸಮ ಕಿ ಹಿಸಾಬ್ ದಕ ಕೆರಿ ಗೆಸರು ಕುರಾಣೆ ಹೆಮೆಮ ಮೌಸಮ ಹಮ ಅಬದ ಸಮಾಲ್ವಮ ಕಿ ವರಂ ಮೊಹಿ ಮುಕಮೆ ಗುಳಾ ಲೇಫ ಮಿ ವನಿ ಫುರ್ತಮ ಬೇವರಿ ಅಸ್ಸಲಾಮು ಅಲೈಕುಂ
0: ಕುಣಿ ಕಹಾಣಿ
1: ಮಿಕ್ಕಿಹಾರ ಕುಂಫಿಷ್ಕಂತಿ ಉಡನೆ ನೋಕು ಮೆಕೊಬ ಮಿ ಅಣೆ ಎವಸರ್ಕ ಮೆಚು ನೊಬೆಲಿಯಕ ಸದಿ ವರ ಫೋರ್ ಗದಕೊ ಗ್ಯಾಮಸ್ ದಾಣೆ ಮಿ ಮಿಗಡಿಗೆ ಸಮ ಹೇಲ ಅವಳನೆ ಲಕ್ಕಗೆ ನಮ ಹೊತಿ ಹಿಸಾಬ್ಗ ಸೆಹೆಂದೋ ಅವಳನೆ
0: ಶಹು ಇವೆನ್ಯ ಹಮ ಶಹು ಕುರಿಯ ಗೆಂದೆ
1: ನೇಗೆ ದೆಮ್ಮೆ ಕಿಯಚ್ಚೆ
0: ಆ ಮಿಹಾರ ರಂಗಳು ವೆಚ್ಚೆ ಏ ಮದಸ್ತು ದೇನ್ನು ಮಿ ಮಡು ಮಾಗ ದಕ್ಕಣಿ ಮಿಹಾರಿ ಯೋಂಗಿ ವೆನಿ ಬಲ ಬಲ ರೀತಿಕ
1: ಆ ಎಮ್ ಅಸ್ಸು ರಂಗಳು ಹಾಕೆ ಬುಣೆ ದೆಮ್ ಎಮ್ ಫುರುತಮ ಮಿ ವಾಹಕ ದೆಕ್ಕಿರೋ ಹಮ ದೆಮ್ ಕಿ ಎಚ್ಚನ್ ವಸ್ ಎಂಗಿಗೆ ಫಹಿ ಹಿಂಗ ಬುಣಿ ವೆಸ್ ಏಕಂ ದೆ ಮಿ ಅಜ್ಲಾ ಅಂಗಣಿ ಹಾರ ಮಂಗೆ ಕಂಫತ್ ಗ ಮಸ್ಸಲೆ ತಿಳೇನೆ ಫೋನ್ ಗ ಮಸ್ಸಲೆ ನೋಣೆ ತಿಳೇನೆ ಕೇದೋ
0: ಏನು ಮಾಡಿ ಅಜ್ಲಾ ಇವರ ಬಾರ ವಾಹಕ ದಗ್ಗ ಮಿಕುಳಂ ಅಡು ನೀವೆನ್ಯಾದೋ
1: ಏರು ಬುಣಿ ಕೀಕೇತ ವರ ಗಿನಮ್ ಹೇಳೇ ಒಳನಿ
2: ಏಕೀತ್
1: ಕೊಳಂ ಹಮಲಾಣಿ ನು ಬಲ ಮೇಲೆ ಸರಕ
2: ನೋಡೆ ಬಲ
1: ಆಹಾ ಗ್ಯಾಮ್ ಬುಣಿ ತಿಂಡೆ ನು ಬಲ ಮೇ
2: ನೋಟ್
0: ಕುರಮಿ
2: ಮಿಹಾರು ಹಿಂಗೆ
0: අනේ කානේ වාග නේංගේ
1: අනේ නේංගේ හරු
2: නේංගේ දානේගේ පහිය නේංගේ දානේ
1: ෂහුවන් ඉගෙන
2: ෂහුවන් ඉගෙන
1: බ්‍රෙසිල් තනෙක්ක
2: ඉතිලන්නේ
1: දැන් ෂහුව කිරින් ඉගෙන
2: ආ
1: ෂහුවක නේංගේ ඇස් ලවස්
2: ඒ පෝචුගල්
1: ඕ ආර්මෙන් මෙවහක නුදක්ක අස්ලා දෙක්කිනම ෂහුවන් ඉගෙන දෙවලනි අස්ලා වෙස මෙහි කැරිය තිවහකට දැක්කයි එහෙන්ත
0: සීදා පෝචුගල්ල කේ නුබුනමු සීදා කෝචිකේ බුණි කොන්ටීමක සීදා සීතල් බුණි එහෙන්ත එම්ම ටීම කරනොදෝ අදිවස් අදිවස් ලිස්ටුක හිමෙනේන ටීම්
2: තද
1: මෙයරු ෂහු හඳාම් වගතුන් අස්ලා බොනේ මිගේක නූලේ මා බෑවරු බ මීහකු තිබලා මිහකු ස්නූලේ එහෙමෙ මතිමන්න වෙස් නුබලමෙ මාවරු කුණ නූලෙමෙ
2: මිගේක වා ෆුට්බෝල බලා මිහකු නූලේ මිගේක මිහුනේ නූලේ
0: ආ එහෙම වෙමෙ නෙහින් ගියකන් ඒ දණී ෂහු
1: මෙහරෙ තිබෑ ගැටුෙච්චේ තිබෑ ගැටුෙච්චේ කමු කුරින් බුණි ගතුන් ෂහු වන්නේ ගුණි එමානේ
0: එවා
1: ආ
0: ගඩිදි මානුවනි
2: නේගේ වාහකද කරුණින් මම නෝනකේ කො බලා මේ ප්‍රොෆෙසර් එගෙන මේ වාහක දෙක්කේ නේ
1: තිබෑ හඳන් අපෝර තිබෑ බෝර හඳා කොබස් ලකො ලවේ ජහල් දෙ මේ ෂහු මේ
2: ෆෝරිකද ලවේ ජහම
1: කොබ ෆෝරිකද ලහ හත්තස් ෆෝරිකද ලව
2: හත්තස් ෆෝරිකද ලවද දෙම කොෆි බොයින් ටෝලෙන් මම හඳන් කරන්නේ මේ වාහක දෙක්කේ
0: ආ කොෆි නිම්මා ලඟන්නේ එකල ඩියුටි යන් අවමුගෙ කුරින් ඉන්නානෙන්නු එක එමිහෙගේ ඕන් ටයිම් කොළු
2: උරු උරු මේ ටයිම් කොළු ගාසම පොසිලබෝ ඔෆිස් හදේ
0: එම් විජියා එ මේ ටයිම් නේංගෙ කීනක මේ දුබ්බාලනි මේ ටයිම් නොදිවි කන්නේ ගන්නේ
2: දෙවේ හකෝ එම
0: තේරුස්සයි ආ ඉන්දි බයි මී උනක නේංගෙ වාග දක්කාන ගොතේ පයියක
1: ආ එමෙම දැන් එමිහුගේ වාහක බහට්ටම
0: තෙදේ
1: නාර්මෙනක නෑගේ තෙවහකෙන් එච්චි
0: ආර්මෙ මේ ටයිම් නගෑගේ මිතිබි
1: ආ
2: පහිද්දක අපද සොර කරගල කුරා කබත්තා තිද
1: ඒ ෂහුවස් මෙරේ බා කුර මෙති තිහෙන් නුබොනේ
0: තෙද ෂහුවස් මේ ටයිම් කොලේ නගේ
1: නගෑගේ මේ
0: 30 මිනිට්ස් වල ෂහුවස් නගානේ ඉංගෙ ආ වර රංගල්
1: යා බස් ඇෆි මේකන් කමුග ඕකේ හස්ලා ගලේ ලක් ජාලව හස්ස කොල්ලානි
2: ඉන් යඩෝ හා මිහුන්
1: ඕකේ ඔකේ ලණිගේ වර ඔෆාවෙච්ච පත්තද

0: දිවහිFM 91.1 MHz දිවෙහිඟ මොණිෆු ෆිල්වැද්දේ නමුග අබදුවස්
1: රාජ්‍ය හෙඳනා

0: DVFM 91 MHz දිවෙහිඟ මොනිෆුයි ෆිල්වැ දෙනමුග අබදුවස්.
1: ගඩින් දිහගඩි 23 මිනිට් මේ නෝදි හේක මෙගාහර්ට්ස් දිවිහි FM දිවිහි FM මෙගඩි ගාල්ගුන් මෙන් කුරියම් මිගෙන්දා එහුන්තරින් ගේ හොවන් ෂෝක බෑවිරි වේදුම නුනි මෙගඩි ග ලවින් හිමනාලුම මිජෙනි PSM එයා මෙදිර කො මෙසේජ් කොල්ලන් DFM 91 මි පේජ මිහා සබ ඉතර එහුන්තරිය ගේ රික්වෙස්ට් එම් මි හිමනාල් දෙනි රික්වෙස්ට් කොෆ මි වනි තී ලොයිබකි මිලව ජහල් දිනුම ලවේ රික්වෙස්ට් කොෆ මි වනි අනා

絵本テリンゲホボン。ගඩින් එගාර් ගඩි හැම් මිනිට් මීනෝදි හේකෙ මෙගාහර්ට්ස් දිවිහි FM දිවිහි FM මෙගඩිය ගල්ගුන් මෙන් කුරියම් මිගෙන්දා එහුන් තරින් ගෙහොවුන් ෂෝ ගණ කවසිතරු එහුන් තරේ ගෙ රික්වෙස්ට් එම් මිහිම් නාල් දෙනි අද ශම්වීල් ගෙ ලව් මේ ශබ්දා කී හල්ගුන් මෙන් ගෙ එහුන් තරින් ගෙ මෙදුග වරම් මක්බූල් ලවතකෙ එ මිහාසබුන් ශම්වීල් ගෙ ලව් මේ ශබ්දෙ හිම් නාල් දිනම රසාග් රික්වෙස්ට් කොෆ මෙ වෙන හැම රසාග් ගෙ රික්වෙස්ට් මිහාසබු මී පල් දෙනි

අද එවරෙන්ග අමිල්ල නස්තකං අනියාවෙරවි මීහුන් උළුණු තන්තාංගා තිය බෑමිහුන් උළුණීමුයි. අදි එවරෙන්නාමෙදු තිමන් රස්කලාගේ කන්ත කුරෙව්වි ගොයි තිය බෑමිහුන්න බයාවේ එංගිෆාවේ. අදි තිය බෑමිහුන්න තිමන් රස්කලාගේ මිසාල්ත ජස්සවා දෙවීමේ.

0: හැම කෂවරම් එවරෙන්ගේ රේවුන්ත රේවූ අදි එවරෙන්ගේ රේවුන්ත වනී අල්ලාහගේ හජරතුගේ එබහී එ රේවුන්ත අල්ලාහ දෙනවඩුගෙන් වේ අදි එවරෙන්ගේ රේවුන්තකුම් ෆරුබදත නෙත්තා නුලවේ හුට්ටේ
1: දිවයි FM 91.1 MHz.

0: මේ ගෙනස්තිනි නොවල්ටි ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් ප්‍රයිවට් ලිමිටඩ් උන් ශායි කොෆවා හුසෙන් අබ්දුල් රහමාන් හුසෙන් ඛතීබ් තකුර්ෆාන් තර්ජමා කුරෙවි ಫಾಫತ ಫುಸವಾ ಕಂತತಂ ಅದಿ ಹೇ ಅಮಲ್ತಕ ಲಿಬಿನಿವಿ ಸವಾಬ್ ಮಿ ಫೋತುಕವಾದಿ ಉಂತ ಕುಶಾಲಾದಿನಿ ಹಸನ್ ಹಲೀಮ್
1: ದಿವೈ ಎಫ್ಎಂ ನುವದಿಹೆ ಕೆ ಮೆಗಾಹರ್ಟ್ಸ್.

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවදී නමුග අබදුවස්
1: මේ ශම්මුන්

0: Movie Mode. Movie Mood. Movie Mood.
1: මුණියවස් විදුවලම නුවදිහ එකෙම් මෙගහර්ට්ස් දිවෙහි FM ටියුන් කොන්දම්ම.
0: ලෝපි වකරතක නුවත එකවරියක ලවයෙන් හස කොල්ලම් බේනන්ත දිවහෙෆෙමුන් කුරියක් ගෙන්දා එහුන්තරින්ගේ හොවුන් ශෝග කොම්ම එහුන්තරෙක වෙස් බෑබරමගේ ෆුර්සත්
2: හඳුවරු ගෙරාලුම් දෙහිත ෆිනිකං ලිබිජේ
3: දෙහා සර්බිස් වනාහරු දිවෙහි එෆෙමුන් ගෙනස් තෙනි
4: ehun teringe hobu komme dohe ke vesendunu dehe jahairu hama ekani nu dehe ekem megahertz dive fm
5: aila ya dekola zahura lobin kuri kaveni
6: mihatu ge faratun aharin beenum wafada loibba ala luma ඕකා තෙරිකන් ඉහසස් නොවනේ කීවෙ
5: ලෝබීගේ හුළුකොළු ෆඬුවේ කෑවෙන නිමුම කහමියත්‍ය සබබ කික්කෝ බෑබා සහුරාගේ හයාතුගේ වාහක අඩු හාලුම කොම්මෙ බුදදුවහෙක් කරේ දිහෙත් ජහාය ರಿಪೀಟ್ ಬುರಾಸ್ಪತಿ ದುಹುಗಿರೆ ಎಗಾರ ಜಹಾಯರ್ ಆಡಿಯೋ ವಾಹಕ

0: Timan raskalange varolita fonu vime vilathakai gasgahagehi talqih kura ebahi darima kura etchige gotuge adi timan raskalange udum fem vesevime fahe timan raskalange tiba mi hunna e fem bonde vime adi e fem rakka ko khazana kore vene bayukham ga tiba mi hunwe
1: وَإِنَّا لَنَحْنُ نُحْيِي وَنُمِيتُ وَنَحْنُ الْوَارِثُونَ
0: ادي حمකෂවරම් දිරුවනීවිස් ادي මරුගන්නවනීවිස් තිමන් රසකලාංගේ ادي දෙමිහුන්නනිවි වාරත වෙරියකීවිස් තිමන් රසකලාංගේ එබහි එම්මෙහාතකති ෆනාවේ දියුම ෆහවස් දිරි දෙමි වඩිගෙන් වනී තිමන් රසකලාංගේ

0: Oh my God, I'm such a catfish.
1: Նոդի եկե մեգահերց դիվե երխը, աբադուս եմ մեգատը։
2: දුවහකුව සිතන් කරාතා ලවයා මියසික් එකත් තියෙන්න ලෝබි හදියායක බදල් කොල්ල විදානේ බිෆෝර් මියෝති ඒ ෆුරුස තිබේ ෆුලුන් එම්මේ ලෝබිවා එම්මේ ගයාවා ගඩි අහරුතකේ වන්දෙන් ලෝයි බායකු අඩෝහි ටී ටයිම් රික්වෙස්ට් මිෆහරු කුඩ බදල කායකු එම්මේ කමුදා ලවතන් අඩුවහමුන් කොම්මේ 30 මිනිටකුන් අලගුන් බෙන් කුරා සුවාතක ජවාබ් ෆොනුවා ಕೊಮ್ಮೆ ಸುವಾಲಕಿ ಎಮಹಕ ಕಂಡಾಳ ಹಾಸ ಹದಿಯಾಯ ಗಾಯಕುದ್ದೇ ಫಾಲಮೆ ತಿಬಾಗೆ ಇಲ್ಮಾ ತಿಬಾ ಎಮ್ಮೆ ಗಯಾವಾಲವತ ಮಿಫಹರು ಮಿ ಹದಿಯಾಯ ಹಮೆಯ ತಿಬಾ ಗೆಂಗುಸ್ತೆ ಫಾಲಮಂ ಹದಮ
1: ನೋದಿಯ ಮೆಗಹರ್ಟ್ಸ್ ದಿವೆ ಎಫ್ ಎಂ ಅಬದುವಸ್ ಎಮ್ಮೆ ಗಾತು

0: කරනාව.
1: මුනිියවස් විදවාදම නුවදිහ එකෙන් මෙගහටස් දිවෙහි FM ටියුන් කොඳම්.
2: මී අබ්දුල්ලෝ නාශිෆ් තාත්.

0: දිවෙහි FM 91.1 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවෙත් දෙනුමුග අබදුවස්.
1: දිවෙහි FM ගේ කොම්මේ ගැටියරේගේ ෆැෂන් වෙස් දිවෙහි අමිල්ල රාගේ කියලා වේකෝ.

0: හඳන් කුරාච්චි නිගේ ගොලිවේනි හන බුණිගොතෙන් හදාගේ හන බුණිකම කොද්දීක
1: අබර්දා ඉතා ඇතරක දැන් එම බහෙවස් බුණක් කදේ නහදාත දැන් හන බේන මෙන්න කලයක් වෙන්නේ හිදුකොල ගෙසුල
2: නෝ
1: කාකුත තිවාගත ගබූල් කුරාණ
2: අනෙක කෙතේ නොවන දෙනේ